රූපං රහන්ත ජනමං නේත නේත කතන්ත වේද ඌච මූච අපාර ගෝවින්ද වසන්ත සාද හෘදෙන් අචොත් බුජන්ත නානක බඩ පාගී හැ උදයාන බසනං සංසාරං සනබන්දී ස්වාන් සයාල කර බෙකම ස්ථාන මනමෝ මද්රං මා අසාද පංච තස්තර හීතමෝ පය පරම ප්‍රමණං අං පාස තීක්ෂණ කඨන පාවක තෝ අසාද කෝරං අගම තීර නය ලංගන පජසාද සංඝ ගෝපාල නානක හර් චරණ සරණ උදරණ කිරපා කිරපා ක්‍රන්ත ගෝවින්ද ගෝපාල සගලෙන් රෝග ඛණ්ඩන සාසංගේන ගුණ රමත නානක සරණ පූර්ණ පරමේශ්වර ශ්‍යාමලං මදර්මානුඛයං හෘදයං පූම වයරණ නිවන්ත හොවන්ත මිථය චේතනං සන්ත සුවජන අචේත මූඩා නා ජානන්ත කටන්ත සස්සා නිත් ප්‍රත ඡයන්ත මහා සුන්දරී කායා තාල කන්‍යා ග්‍රාස්තේ අචන්ත පුරුඛය කුටම්බ ලීලා නේතයස විඛ්‍යා විනෝද ප්‍රමන්ත ප්‍රමන්ත භෝජන මහාරයෝ සරණ නානක කරණාමය හේ ජේබේ හේ රසගේ මද්ර ප්‍රයා තෝයං සත් හදං පරම් බාදං අවර්තෙත සුද අශරණ ගෝබින්ද දාමෝදර මාධවේ ගර්භන්ත නාරී මදෝර්මත්තං බලවන්ත බලාද කారణ කරණ කමල නය පජන්ත තරණ සමාන තෙග ජන්මන හේප පීර්ත ග්‍රස්තේ ගෝවින්ද සෙමරණ